ලාටේමට සෑක් සැකට සරයානයා තේලා ඇටේකන්න චිකයා ජාමයෝටමින් නිකාතිලිවීලා ඉලගන්න මෙතිසාගයා අනයා ටිකුට මෝනට සෑක් සැක්කුත්.